අනපේක්ෂාකාරී දැවියන් මෝස්තරන්නේ නැහැ. යන්නට ඕනා ලකුණු සොයන්නට ඕනා.